I'm not going to be able to do that.

විතරයිනේ මේ සපාල චාව විතරයිනේ ඕ එන්න

తరంగేది పరాదేవి దివి తరంగేని దీన్నంటనా.

ඔහුට ප්‍රිය

මන් දොහක් මලල ආරේ ඉඳලා දික්වැල්ලට යනවා ගාට ගාට. වතුර පිපාසයේ උහුලන්ට බැරුවා දිවත් ගිලෙන්ට වගේ. හේන් කොටයක් මැද්දෑවේ ගෙපැලක් දැකලා පිල්කණ්ඩියට ගොඩ වුණා විතරයි. වර්ණනා කොරන්න බැරි රූප ස්වභාවක් එක්කලා බාල ළමා නගෙක් දොරෙන් එබෙනවා. මගේ අර වතුර පිපාසෙත් කොහෙ ගියාද නෑ. ඒ අස්සේ කොබෙයිය කුට්‍රු කුට්‍රු ගානවා වහල උඩ. මම වතුර පොදක් ඉල්ලන ගමන් මෙහෙම කිව්වා.

විදිච්ච මැටිවලං කෑල්ලක වතුර පොදක් ඉරේලියට දිලිහෙනවා. මම ඕක ඇහිඳලා අරගෙන තොලකට තෙමා ගත්තා. බාල නගාඬනවා. මම ඒ ගමන මෙහෙම කිව්වා.